0: 후의 고래로.
1: 테나 콜토웨가 이위 에파카롱은 바이나 고포하츠로 와이나 테네메나 코히나 아와테아 아테프티아 타르나키 아테파노 와이파라이라 라타 코누마 와 히마타케가 타위라 투안가 흐르마루아 노가 로헤 카토아 오 아우테아로아 히테파카 코이코이 요라타 푸케가 마히토에 파 파카코 파니아케 키나 하 키나키나 와 히마타케가 타위라 투안가 흐르마루아 노가 로헤 카토아 오 아우테아로아 키 테파카 코이코이 오라타 푸케가 마히토에 이 인지 메키 과 이와테카이마 이와 타우테네 투카가이 하레아나 아라 테 파카파나케가 푸케가 파카이로 메테라라가 에아이 키 테 우포코 인지 메키 아랑이누이 리키랑이 토마스 나 테 토코이티 오 테 치라카 아헤이가 토흥아 키 테 아타 파가이 키 테 아타 파나케 오라타 푸케가 캬 에케 키 테 파이리와 치케치케 오가 마히 이 엔진 메키
2: 이제 치로 코이키 때 카웅 오가 마히 카프타 야라토 가 타위라 이테 이치 오테 와 코테 코테 토코 이치 오테 라랑아 푸이 페라 이테 카웅 메헤메아 헨두 이라 와 메헤메아 헤토 코라 토코 마하라 와 와 코가 아 헤토 코 이치 가 카요 코 코레 이치 노아 헤 키테 키테 아로 타히 키 가 타위라 에케 아 파누쿠 와이 라토 키테 타히 키테 타이모 테 이치 카나 아 키테 네 와나 가 푸이라 이 페라 이 에티노 파이 와히 아이 나 카야코 바 츠무 키테 우루 키 나 마히 카코 와가 아가 아코와
1: 페이 테피키 아케라 네이 테 토코 마하 오 가 랑아타히 에 코 피리아 나이 가 마히 아리 가 아랑아 트레이드스 헤 아라 마투아 테나 이 테 파레 와 나가 에 아이 키 아 미니타 타마 포타카 코 파이어 타와 아라 에 에 테 히 와 나 이라 미츠 아 키 아 야 헤 후 아라 히 파이 테 네 키 아 테 레 우루 와 투 아 이 키 테 마히 하 에 파카 코 리 토 누이 테 티 나나 키 아 파카 파 나 케 푸 케 가 아 키 아 테 레 아 케 호 키 테 아 피 나 이 가 우 투 메 가 히 아 히 아 오 테 파 노
3: O aku I rā mutu taitama nei ki te matama Māori ko whai hoki te rā huarahi ki te whai pukenga mō ngā mai hiko hiko nei. Nā reira ko whai I tērā ara, kāore rāwi haere ki te pare wānanga. Te āhua nei, he toko mahanga rangatai e koke ana ki te pare wānanga engari. He rangatai anō kāore I te hia haere ki te pare wānanga engari e hia hia ana ki te mahi. Amā e nei momo traits ngā huarahi ki reira he ara mo te tinana, hei ara mo te whānau, hei ara hoki mo te whakaputi te pākete.
1: Hei a pōpō kā rewāke ko te hui amorangi, kai te rewāke hoki te hiahia o ngā whānau ki te whai wāhi ki ngā kaupapa whakapakari i ngā pukenga ārahitanga Māori. He kaupapa kōkiri ngā tapu wairua kā whakahuihui i ngā rangatira Māori ki te whakawhiti whakaaro me te whakapakari i ngā pukenga whakahaere. E ai ki te kaihautu o tapu wairua e ai ki a te pūoho kātene, mēnā kai runga koe i tētahi tanahiti, tētahi puari, he kai tono tōranga pūrānei, he kai kōrero mō tō iwi rānei ko tō mahi, he mahi mā tō iwi me te hapori whānui.
4: Ahakoa ke te whakahaere hau I tētahi tarati, mō kei runga rānei I tētahi puari, whai rānei I te aotorangapu, ko taku tino whāinga, ko te whakapiki I te oranga tōnitanga o ngai tātou te iwi Māori. Ko te mea nui o ēnei tūranga katoa, he haepapa kua tukua maitia e te tini me te mano. So me āta mōhio te taumahatanga, o tērā kauenga iā koe noho ana kei roto iau a tūru. Iā koe kuhu atu ana kei roto I te whare pāremata, nā wai tōmana I tuku ki ā koe.
1: I whakatauhia e te kāwanatanga te marama o ākuhata hei rā aukati I ngā tāpaitanga, ka tai atu I ngā kaunihera ki te whakatau I te āhua o ō rātou whakahaere I ngā take kāwanatanga ārohe, mena rānei kā mahitahi, kā ūrānei ki ngā whakahaerenga o te wā. Hei tā te manukura o te hiku o te ika, hei tā moko tepania, tūwherānei a ki te whakarere ki ngā whakahaerenga, he anō e mā whitiwhiti kōrero tonu ana ngā kaunihera o te tai tokerau, nā te nui o ngā āheinga e wāte ana, e whai ake nei ko etehi o ngā tūtohu, e wānanga hi ana.
5: E whai hakaro tonu ana, mēnā raini kā kotahi te kaunihira o te tai tokerau whānui, mēnā kia ruake, kotahi ki te raki, kotahi ki te tonga, mēnā raini me tū ko tetahi kaunihira e karapoti ana I te taone nui o Whangārei, ana wera atu o te rohe, mātau ki tua whenua, ka noho ki tetahi atu kaunihira, wēnei momo kō whiringa, ana ka hakaro tonu I roto I ngā wikitata nei, ko te mea nui, ana kia whai hua ai ko te tai toke rau whānui.
1: ki ngā take hākinakina i riro i te kaitāhoio Aotearoa, Lewis Clebert, te mētara kaura tuatahi mo Aotearoa i ngā taumā hekeheke Commonwealth ki Glasgow. Ai mautonu ana ia i tana taitara kauhoi pūrerehua e 200 mita. E kaha ke tana kauhoi ngā mita whakamutunga e rima te kau, ka hinga i aia Harrison Turner no Ahitereiria, kia riro i aia te Wikitoria. Kua eke te tatau mētara o Aotearoa ki te waru, ko tahi te mea kaura, e whā ngā mea hiriwa, e toru ngā toanga mā tā muri. Āno ngā whakataetai kauhoi katoa e nei mētara. I riro hoki i te kauhoi haua a Joshua Wilmer, te mētara hiriwa mo te whakataetai kauhoi ko tahirau mita breaststroke. Koe a ngā kohinga awatea i tēnei rā, i tēnei haura. Te kai kawe a motu i ngā kaupapa Māori ki ngā pito whānui o te motu. He mea taunaki e Manukau Urban Māori Authority, lātou ko te whānau o Waipareira.
0: Ngā tohu tohu huarere, a tāwhiri mātea. Tainui Live.
6: Aira, te iwi, Tainui Live Weather. Ahiahi Māria kia tātou katoa, ki runga i tēnei rangi, tēnei tūrei, 28 hurai, 2026. Pairoa Hauraki, whiti ana tamanu i te rā, 12 te pā mahana heke iho i te kore, hei e te pōnei. Matamata Ngāti Haua, he pērā te matapai ki Tōro, he rangi ātāhua, 12 te pā mahana heke iho i te kore, hei te pō. Tokoro Raukawa, whiti ana tamanu i te rā, 11 te pā mahana heke iho i te kore anō hoki hei te pōnei. Kirikiri roa ki te taone nei, whiti ana tamanu i te rā, 12 te pā mahana heke iho i te kore. Te kuiti Maniapoto, he rangi paki te haere ake nei, 11 te pā mahana heke iho i te kore. A Papakura Tāmaki ki te Tonga, ki Tō Takiwā, hei te rangi nei, he rangi ātāhua. 12 te pā mahana ka heke ki te 3, hei te pō. Ko i ranga matapai huarere me ngā pūrongo kōrero mo tēnei a ahiahi o te tūrei 28 hurai, 2026. Kia mau kia ita, kia ita kia mau, ki te reo o Tainui, 25 i rawha.